ප්‍රවපායා හර්පතිත පාවන නාම ස්වාමී පව් පගත පංජනදාය හර හාර හර පුරුධාරයෝ ජනනානක නාම සමායා මාලී ගෞඩා මහලා චෞථා ජප මන රාම නාම සුඛදාතා සත්සංගත මිල හර සාදයායා ගුරුමුඛ බ්‍රහ්මපසාතා රහා වඩපාගී ගුරු දර්ශන පායා ගුරු මිලයේ හර ප්‍රභ ජාතා දුරුමත මෑල් ගයි සබ නීතර හර අමරත හර සරණාතා තන තන සාද ජිනී හර ප්‍රභ පායා තින් පූචෝ හර කී බාතා